రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

0: වෙලාව ලංකාව වෙලාවෙන් පාන්දර 5යි. හතරි නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livi.com/classrace click to විසඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාර්ඩන් ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.life.com.cr click දෙන්නු හදවතේ ස්පර්ශය.

0: నేటవైన సింధు అహనాతరే హిత సనసన సింధు అహనత్ ඔබ කැමති නම් www.livefm.site ගේ ක්‍රොසන් ක්ලික් කර දමරුන හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවී ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි
1: livefm.lk

0: කතාවෙන් දැන් වෙලාව උදේ 6යි. නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් කැනම්. www.fmtechclassrisk.com හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: ವೇಹಸ ನಿವರ್ಣ ರಿತ್ಮಯ www.liveFM.lk.
1: Live FM.

0: ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුන් ඉන් රේඩියෝ ෆැන පහගත් බඩ කනා කොසේ නැහැව අප සතුටින් දෙමු අංජාරා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය
1: livefm.lk

0: 42 සයිබර් අවකාශයේ ලාංකීය හදගස්ම Live FM
1: livefm.lk

0: අපිවාහගෙන ඉන්න දැංවෙලාව ලංකාවේ වෙලාවෙන් උදේ හතයි.
1: www.livefm.lk හිත පිනවන රස
2: livefm.lk

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක්

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රෙඩ්මුනින් Radio FM හරහාම අපේ ගමක ඔස්සේ රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව උසවා තබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රියුගා ටියුනින් FM හරහාම වෙබ් විමනාවක් ඔස්සේ ශ්‍රේණියකව ඔබට ස්තුතින් දැනෙමු. අරලේ හා ශ්‍රවණය කිරීම ඔබලේ ඔබගේ Live FM ලයිබ්‍රරි සුෂ්මයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

0: අඳින්.
1: ලංකාවේ වෙලාව උදේ 7:00.
2: FM.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM තත්ත්ව විකමතේ රවකල බව ඔබ අත්දැකනු දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: LiveFM.fm

0: ගංගාවෙන් හරියටම උදේ 8යි.
1: Visai live FM.lk

නැටවෙන සිින්දු අහන අතරේ හිත සනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක්

මහරගමට හෝමාගමට ගොඩගමට www.lifefm.lk

0: ලංකා වෙලාවෙන් හරියට මුදේ 8යි. හතලිහයි. ශ්‍රී ලාංකීය රිද්මය විශ්වයේ සිසාරා Live FM.
1: Live FM. .lk

0: Sri Lanka Rhythmia Vishwa Sisara Live FM
1: livefm.lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසමරුන් හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ Radio Garden Tune in Radio FM යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.iwfm.lk.
1: Live FM.

0: வேஹேசன் இவனிட்மய www.livefm.lk.
1: Live FM.

0: www.livefm.lk.
1: livefm.lk.

రుహునట రజరటట శంకడగలట www.liveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපර් ටියුනින් රේඩියෝ FM හරහා වගේ තත්ත්ව විමක්ෂ කළව අපට සුටනු දෙ. ඔරලේ රහසට ඔබලට ඔය රතරින් Live FM යනුවෙන් පිටර සර්කිට් පමයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.ifm.lk
1: livefm.lk

livefm.lk. මහරගමට හෝමාගමට ගොඩගමට www.ifm.lk

వేసన్ యువరుమయ www.livefm.lk. ලංකාවේලාවෙන් උදේ 10:00

రుహునట రజరటట శంకడగలట www.livefm.lk

రుహునట రజరటట శంకడగలట www.liveFM.lk

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio යන ඇප් හා වගේම අත්දැකීම්වක සිෂණය අපිට සිටිනෙමු. ඔබලේ හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් type කර search කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ශ්‍රී ලාංකීය රිද්මය විශ්වයේ සිසාරා Live FM.
1: LiveFM.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.ifm.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: LiveFM.lk

0: Live FM.
1: දැන් වෙලාව ලංකාවේ වෙලාව උදේ 11යි. හතලිස් එකයි
2: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

ඇත්තගෙන කියන ඕඩා කරුවලේ ගැහිලි හැංගිල ගැහිලි ළඟට එනකන් ඉඳලා ගැහිලි මගේ අම්මෝ ඒ කාලේ මතකද මේ සද්දේ මිනිස්සු උඩ දිහා උඩ බලාගෙන ගිහිල්ලා ගල් කුඹර හැප්පෙන හැටි

අර එහේ කොල්ල කුරුට්ටෝ මැරෙන කවුරු හින්දාද? මුන් දෙන්න හින්දා. දෙන්න ජොලියේ ඇන තියාගෙන මාරු වෙවි ලාම්පුවට පුලං ගහනවා. එලාර අල්ලගෙන ඉන්නවා, දුටු ගැමුණු හුලං ගහනවා. ඊට පස්සේ දුටු ගැමුණු අල්ලගෙන ඉන්නවා, එලාර හුලං ගහනවා. ඒ ඉස්සර නම් කරුවලේ හුලං ගැහුවේ, දැන් එහෙම නෙමෙයි. කෙලින්ම එලි පිටම ගහන්නේ. එකම පක්ෂය දෙපැත්තට බෙදිලා. අනේ අම්මේ කරන විගඩමක් නේ. දැන් උන්ට ලැජ්ජක් නැහැ. ඉස්සර නම් හොරෙන් ගැහුවේ, දැන් එලි පිටම ගහනවා. ගහලා ලැජ්ජ නැතුව ඡන්දෙත් ඉල්ලනවා. හැබැයි ඉතින් ඒ කාලේ

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම liveFM
1: liveFM.lk

0: Sri Lanka Ritmaya Vishwa Sisara Live FM
1: livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: දියුල පිටියට අඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livedokate.com/radio දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක්

0: සයිබ අවකාශයේ ලාංකේය හදගැස්ම
1: liveFM.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දුහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. රේඩියෝ ඉස්සනරුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM.

නැටවෙන සින්දු අහන්න අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සරසියක ටික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: ශ්‍රවණය කළ හැකි. එකයි ලංකාවේ අපේ වෙලාවෙන්
1: liveFM.lk.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

0: iwfm.lk
1: livefm.lk

0: livefm.lk.
1: දැන් වෙලාව දවල් එකයි විනාඩි

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

නැටවෙන සිින්දු අහන් අතරේ හිත සැන සැන සිින්දු අහන්නත් ඔබ කැමති නම් ක්ලසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රේඩියෝ ගාඩන් යුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රව

0: விளாவதவா லிகாய் வினாடி. ஹத்தலிகாய்
1: LiveFM.LK
2: වෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රසන ටිකට් සවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාව

0: ලයිවෙෆම් යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. ලයිවෙෆම් නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: සංගලාව සවස දෙකයි.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: Live FM.

0: වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: කියලා ඉන්න දැන් වෙලාව ලංකා වෙලාවෙන් දවල් 2යි.
1: Hatalihai. Live FM.LK.

0: livefm.lk.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.

0: කතාව සවස 3යි. සයිබ අවකාශයේ ලාංකීය හදගස්ම Live FM.
1: Live FM. LK.

0: livefm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.ifm.lk

0: විසයි. ශ්‍රී ලාංකීය රිද්මය විශ්වයේ සිසාරා Live FM.
1: livefm.lk

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.com

iwfm.lk Live FM.

0: livefm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.ifm.lk

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් Classic Radio දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන Classic Radio Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: livefm.lk.
1: ඒ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් එෆෙම්.

0: මහරගමට හෝමගමට ගොඩගමට www.ifm.lk
1: livefm.lk

0: livefm.lk.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk.

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk. Hey.

0: ලංකාවේ දැන් වෙලාව සවස 4:00.
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝගාඩන් ටියුනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක්

0: මිලාව සවස 4යි. නැට වෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

සවස 5යි ලංකාවේ වෙලාවෙන්. මොනවතින ගීවිත්මය Live FM. Live. FM.LK

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝ ගඩන් ටියනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බ

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළව අපි ඔබට සතුටෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සුටනෝ. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් අන්තර්ජාලය හරහා ශ්‍රවණය ඔබේ ඕනම දවසේ Live FM තර සිරිපයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

0: Mga kaibigan, wala ba sa bahay?
1: Hatulihay. Live FM.LK.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම වත් බඩවි ගණකේ ඔකලබ ඔබට සුටින් දුමු. අංචරහවරි මට්ටේ ඔබගේ පිසුවිට කර සර්ග්‍රීපමයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM
1: livefm.lk

రుహునట రాజరాటట సింకడగలట www.liveFM.lk

0: FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල රේඩියෝ බටන් ටියුන් ඉන් රේඩියෝ FM හරහා තවත් වේද විකාශ ශ්‍රවණය ලැබ අපිට සුටියනුමු. අංජා හෂ්රි මොබේ ඔබේ නුත්‍ර සචෝපි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන හැම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි සතුටෙනුමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩාර් යුනිට් රේඩියෝ FM හාව වෙබ් කවරේජ් එකලයි බව අපට සතුටින් අන්තරාල ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: හතලිහයි. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු ලයිව් දලොප ඉඩිය නියු රෙෆෙම් අහම වේද වෙනනා කොස්සේ ශ්‍රවණය කළව අපි ඔබ සතුටනෝ තල රහවිරි කතේ ඕනෑ පුසකින් ලෙසින් යන සොචිරිමමයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. ලයිව් එෆ්එම් නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: livefm.lk.
1: www.livefm.lk. Hit up

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: livefm.lk

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

0: livefm.lk.
1: రుహునట రజరటట సింకడగలట www.livefm.lk.

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගස්ම
1: Live FM. LiveFM.lk

0: ලංකාවේ දැන් වෙලාව රාත්‍රී 7යි.
1: විසයි
2: live fm.l

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio MFM පිටනකොෂණ හෙට්ටෝ සින්නෝ අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: ලංකාවේ දැන් වෙලාව රාත්‍රී හතයි හතළි
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.la iwfm.lk
1: livefm.lk

0: වෙලාව දැන් ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8යි.
1: livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

ರೇಹಸ ನಿವನ ರಿತ್ಮಯ www.liveFM.lk. Live FM.

දිවුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.ifm.lk

0: පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

ವೇಸ ನಿವನ ರಿನ www.liveifm.lk. Live F.

0: ಮೊದಲಾವ ರಾತ್ರಿ ಆಟಾಯಿ ಹತಲಿ ಹೈ
1: ಲೈವ್ FM.LK

මහරගමට හෝමාගමට ගොඩගමට www.ifm.lk

ආහාරගමට හෝමාගමට ගොඩගමට www.live fm.lk

0: www.livefm.lk. Kita pinovana rasa.
1: livefm.lk.

0: වගේ දැන් අපි වහන වෙලාව රාත්‍රී 9යි ලංකාවේ වෙලාවෙන්
1: live.fm.lk
0: මොනවතින ගීවිත්මය live fm

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් එෆෑම්
1: liveFM.lk

0: LiveFM.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ රොකලක අපි ඔබට ස්තුතිනුනු. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM ප්‍රවම තත්බන කුසල හැකබට පුටනමු තොර හස්ක්‍රිය ඔබ කල් නැතරන් ළඟිට කර ස්ත්‍රීමන් මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

0: IVFM Total K.
1: LiveFM.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් කාකෝස්ලා බව ඔබ අත්දැනමු. තලලා රෝහිම ඔබත් ඕනම රෝහේ බයිෆෙන් කර සිටීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුති.

0: වෙලාව රාත්‍රී 9:42.
1: liveFM.lk

0: と迫ったジャイレイは。
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

iwfm.lk Live FM.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden. Tune it in a pop web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි සුටින් දෙන්නෝ. චරවීමට ඔක්කලෙ නෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ನೆಟವೇನ ಸಿಂಧು ಮಹಾನಾಥರೇ ಹಿತ ಸಣ್ಣ ಸಣ್ಣ ಸಿಂಧು ಹಣ್ಣತ್ ಒಬ್ಬ ಕೆಮತಿ ನಮ್ www.livefm.lk ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක්

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
1: Live FM. LiveFM.lk

0: දැන් ලංකාවේ වෙලාව රාත්‍රී 10:20.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.

0: Mama Bettina Giritmeyer, Live FM.
1: Live FM.

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

0: වෙලාව රාත්‍රී 10යි.
1: Live FM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහා තවත් බකවකෂයක අපිට ස්තුතෙන්ද හරහා ශ්‍රවණය ඔබ කල යුත්තේ Amazon TV යන search එක පමණ. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: Live FM.

0: දැන් වෙලාව. දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: livefm.lk

0: දියුල පිටියට අඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM. Live FM. FM.LK.

0: කල් වෙලාවෙන් රාත්‍රියකුල හයි.
1: Live FM.LK

0: www.livefm.lk. Kita pinawan na rasa.
1: Live FM.

श्री लांकी रिद्मय विश्वे सिसारा लाइव एफएम।

0: livefm.lk
1: දැන් වෙලාව ලංකා වේලාවෙන් 12:00යි.

0: ආහාරගමට හෝමාගමට ගොඩගමට www.ifm.lk
1: livefm.lk

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය හැකි සතිමු. කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ඉතිහාස වේලාවෙන් හරියටම රෑ 12යි.
1: විසයි live FM

0: පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.la ifm.lk
1: livefm.lk

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල රේඩියෝ garden tune in radio fm යන app හරහා වගේම තව දෙනනාවස්සේ ඔලපියට ස්තුණු අන්තල් හරස්ුනේමත් පෙළේ ඔබ බස්රේන් live fm යනුවෙන් type කර search කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගස්ම Live FM.
1: Live FM.

0: ලංකා වේලාවෙන් හරියටම රෑ 12යි.
1: Live FM.

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් එෆෑම්
1: Live FM. LK

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM හවක් වෙවිව ශ්‍රේකව අපිට තදින් නුඳෙමු. අරහරව කිර බ්‍රවුස්කින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

రుహునట రజరటట శంకడగలట www.liveFM.lk

0: බහර ගමට හෝමා ගමට ගොඩ ගමට www.ifm.lk
1: livefm.lk

0: හතලිහයි. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් ෆෑන්.
1: LiveFM.lk

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.com ඩෝකේ
1: livefm.lk

0: www.livefm.lk.
1: livefm.lk.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් රහම වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: livefm.lk.
1: ರುಹುನಟ ರಾಜರಾಟ ಸಿಂಕಡಗಲಟ www.livefm.lk.

0: Live FM.
1: பெங்களாவ லங்காவின் பாந்திரத்தை காய்

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.classicmusic කරන්න Classic Radio දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන Classic Radio Radio Garden TuneIn Radio FM යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි
1: Live FM

0: ලංකා වේලාවෙන් පාන්දර 2:00.
1: LiveFM.lk

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් ඇස්ෝ හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝ ගාඩන් ටියුණින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ

రుహునట రాజరాటట సింకడగలట www.livefm.lk

0: වෙහෙස නිවන රිද්මය www.livefm.lk. දැංගලාව ලංකාවේ වේලාවෙන් පාන්දර 3යි.
1: Live FM

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM.
1: Live FM.

0: Mamamatinag iritmaya Live FM.
1: Live FM.lk. Hey.

రుహునట రజరటట శంకడగలట www.liveFM.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

0: ඔබ අවකාශයේ ලාංකීය හදගස්ම Live FM
1: Mm-hmm.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම ඔබ විගණාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ

ඕ නෑම බ්‍රව්සරයකින් ලයිවම් යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි! ලයිවම් නොනවතින ගීරිද්මය.

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM අරවත්පත් වැඩ කරනක් තේරලයි අපි ඔබට සතුටින් දැනුම් දෙමු අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි ඒ මහඟු අවස්ථාව වෙත අපව උසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය
1: livefm.lk

0: ලංකා වෙලාව පාන්දර 4:00.
1: විසයි live FM.

මහරගමට හෝමාගමට ගොඩගමට www.ifm.lk

0: www.livefm.lk. Hita pinovana rasa.
1: livefm.lk.

0: ලංකා වෙලාව පාන්දර 4:00.
1: Live FM.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

සුබෝදෑසනක් වෙලා පන්දර. පහයි ලංකාවේ වෙලාවෙන්.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ ෆැන පව විකවිෂක අපියට සතිනු අංගලහ ශ්‍රේම ඔයේ නැබසොයින් ලයිෆ් යනු තර ස්කිපමනයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.